කණියචි නමස එක පින්දල්ලයා පනාචිකතා කතාකාර වල්ලික් වඩරස් මුම්බයි කණි සදර්කර්තා රෝෂන් ක්‍රස්තා කුල්ශිකර සුඩුනේ පටල එක ගඩියතවන් තදෙක් නදරෙන් පලයි තස්සලු අනි පර්කුම් ප්‍රේතන් කරතලෝ එක අනෙකා ගංචි මුදලෝ සම්බන්ධ පොයිලිය ගංචෙක් එක්තම් විරුද්ධ දුස්රී ගාස් අනි දුස්රයක් අනි තිස්රයකි තොසුස්සු තද් විරුද්ධ සම්බන්ධ බෞෂා දුනී ගංචි එකස් ප්‍රකාර සුල්්‍යතර් සම්බන්ධ ගොඩ්තොනා සකරනස්තන පීල්ලිය චායවරවී තොන්බර් කොට්සන්බරලේ දොඩු ලෙඳි සාලය පරත් උක්තෙන්කරුන් තෙස්සතස්විරෙක් සොයිතා වයි තැන්සුමකමොල් අනි නකනක මුල්ලියරී දිස්පොර තැන්සුවස්ථා මුජ නවන්තර්තෝ විස්රෝක්ණ කොන් විශ්‍රණන්තරී තො හණ්ඩිත් විශ්‍රතලෝ මුණවචින්තලෝ පුන්නා ඉත්ලෑ වර්ස උපරන් කෂ විසර්ච. හෙන්ස සවල් මක පරත් පර දුසුංක ලගලෑ. භෝෂා තො ෆරික් පොනශතා. අවෙන් කෙල්ලා එකස් නීච්කර තුබක් තනෙ යාරි තීර්දිකාර කලා. ය නීසවනි තනෙ අශිචින්තලා හවනෙන සඩීත යවිශ්ෂී විසාර්කුරෝංකු චින්තන සත්කිතේ තෙන් ජන සංචි උර්බක් කටින් සලේ. තක බෙටිය මුල්ලි තල්නි සුප්පොර්සලේ. දේඩ අප්‍යාදී බයිර් ගෙල්ලොන් තෙන්ස්ස. තච උප්‍රාන්ත් ගර බයිර් පයිතෙන් කුක්නා. පයංචි ගණ්ඩ සුසුල්ලේ. ඕෂෙන් බොක්තාලෙන්කි ඒ සුස් උනි සංචිස්නා. ප්‍රයිසඩල්ලෙ පරිස් මුජවිතරලි අස්කත් කයි සහිත සොඩොනයිල්ලේ. අනිමකා පොකොල් කර්තාගත් මුල්ලොදු බව හඩයිතලේ. පුන් ආස් හර්ෂංච ප්‍රා සඩස්ස අස්කත් කයි අනි ආකන්ත් පුරුල්ලෝ. ශික්ෂන් ශතන් හවෙන්දිල්ලයා අර්තිස් වර්සංච සෙවකතිර් මකා මන්දිල්ලෝ. ය අර්තිස් වර්සනි අවෙන්දිල්ලයා නිස්වර්ති සෙවෙක් ආදර්ශ ශික්ෂක් මුණමකා සන්මන් කෙලෝ. ය වර්සනි අවෙන් කෙල්ලයා සඩවොත් අරියක බොරයක් කරනෙසෝ උල්ලෙක් කෙල්ලෝ. තරි ෆොකෙල්ලෝ පුන් අවෙන් කෙල්ලයා එක කරනෙක් ජීකරණි හවකරින් මුන් කොනුසු චින්තුන් සකසුනා. කොනී උල්ලෙක් කුරුම් සක්චිනාන් ශිවයි මුජ අන්තස් කරනන් අනි ආස් මුජ අන්තස් කරනන් උල්ලෙක් කන් සල්ලේ. හම් බිතරලෙ බිතර සකව් ජෙලෝ. මකයි සොර්ක උඩා සසල්ලෙ ප්‍රකාර අවෙන් කෙල්ලෙ එකස් නීච්කාම් ජේ ආස් මුණස්සර් කොනී නෙනාන්ත. බෞෂා තොයි මුස විද්‍යාර්ථි සෙයිත්. කිතයක් තෙදළ මුජ හති අදි කරසුල්ලෝ. හවේ මුජේ අප්ලෙ පෝන් වෙක්ත කෙල්ලෙ ආස්තක පොද්වියස තනේ තචේ අප්ලෙ පෝන් දකයිලෙන්.